ආයුබෝ වන් මම පෑම් රාජපක්ෂන ලයිම් 90.5 ලංකන් ෆියෂන් හිතවත් සංස්කරණකට සාදරයෙන් මම ඔබ සෑමම පිළිගන්නවා. ඉතින් ලංකන් ෆියෂන් කියන්නේ අපේ සුන්දර රටවන ශ්‍රී ලංකාව ඉතිහාසයේ මතක මාවත සිහිපත් කර කර ගමන් කරන සානයක්. පැරණි කාලේ ඒ වගේම නූතන කාලයේ සංගීතය බයිලා අමතක නොවන ගීත අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි. ඉතින් මම අද හිතුවා ශ්‍රී ලංකක සංගීත වේදිකාවේ ප්‍රවීණයෙකු වන වික්ටර් රත්නායකට උපහාර දක්වන්න. ඒ ඔබ ඇස් වේලින්ද එන් වතුර බීලා අපේ සිංහල නෙමෙයි හැම මනුස්සයා ගැනම කියන කතාවක්. අපේ මනුස්සකම සමහරවිට අපි ක්වෙස්චන් කරන්න ඕනේ. ඉතින් මෙම සරස්තුරු මම මේ කිය මේ ප්‍රෝග්‍රෑම් එකේ සලසන මෙම තොරතුරු සමාජ මාධ්‍යවලි තා ජනප්‍රිය සටහන් දරන දිල්ෂාන් මදුරංගගේ අවසරය ඇතිව තමයි මේ සකස් කරන්නේ. වික්ටර් රත්නායකයා කියන්නේ ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේ ගැම්බුරින් කාවැදී ඇති නමක්. සිංහල සංගීත ලෝලින් පරම්පරා ගණනාවක් සඳහා ඔහුගේ කටහඬ, තනු, රචනා, අමතක නොවන වේදිකා රංගනයෙන් විනෝදාස්වයට වඩා බොහෝ ශ්‍රේෂ්ඨ දෙයක් නියෝජනය කරලා තියෙනවා. ඔහු සංගීත නිර්මාණශීලීත්වයේ කැපවීමේ සහ ධෛර්යයේ සංකේතයක් බවට පත් වෙලා තියෙනවා අද වෙන විට. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග සුලබන වූ කාලයක හුන්නව දැක්මක් සමග ඉදිරියට ගොස් රට තුළ සදාකාලික සලකුණක් තබන සංගීත අධ්‍යාපනයක් නිර්මාණය කළා. සංගීතය අවසානයේ වික්ටර් ජීවිතයේ නිර්වචනය බලවේගයට පත් වුණා. කවුද මේ වික්ටර් රත්නායක කියන්නේ? ඉතින් බ්‍රිතාන්‍ය ලංකාවේ පාලන සමයේදී 1942 පෙබ්‍රවාරි 18 වෙනිදා මහනුවර කඩුගන්නාවේදී රත්නායක ආරච්චිලාගේ වික්ටර් ලෙස වික්ටර් රත්නායක උපත ලැබුණා. ඔහු සංගීතයට සම්බන්ධ පවුලයක තම හැදී වැටුනේ. පියා රත්නායක ආරච්චිලාගේ දොන් ජේම්ස්, මව අබේකෝන් මායා දුන්නලාගේ සුමනාවති. වික්ටර් කඩුගන්නා මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුව ඔහුගේ මුල් අවදියේ සිටම ඔහු සංගීතය කෙරෙහි උනන්දුවක් ඇති කරගත්තා. සංගීතඥයෙකු ලෙස පුහුණු වුණා. ඔහුගේ සංගීත හැකියාවන් අවසානයේ ගායනයෙන් ඔබ්බට විහිද ගියා. ඔහු හාමෝනියම් සහ වයලීන් වැනි උපකරණ වලට දක්ෂ වුණා. ඒ වගේම සංගීත සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් වර්ධනය කරගත්තා. වික්ටර් රත්නායක විවාහ වුණේ චිත්‍ර රත්නායක එක්ක, පසුව හෂිනි අමේන්ද්‍රා එක්ක, දරුවන් 4 දෙනෙකුගේ පියෙක්. වික්ටර් රත්නායකගේ සංගීත ජීවිතය ආරම්භ වුණේ 1950 දශකයේ අගභාගයේ. ඔහු රාගධාරී සහ හින්දුස්ථානි සම්භ්‍රව්‍ය සම්පදායන් වැළඳගන්වමින් බටහිර සංගීතයෙන් ආභාෂය ලබා ගත්තා. වික්ටර් රත්නායකගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨම හැරවුම් ලක්ෂණ උනේ 1973. ඉතින් ඒ ගැන අපි කතා කරමු when we come back after the bracket. මීළඟට එන ආදරේ උල්පත අම්මා. මගේ අම්මා නැති වෙලා මේ තව සමාන තුන දෙකකින් අවුරුදු 7ක් වෙනවා. ඉතින් මේ සින්දුව මට බොහෝම වටින සින්දුවක්. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ අඳුර බිඳින්නට මෝහෙන් මුලා වෙලා. You're listening to Lankan Fusion on a live

0: ළමා එන්නත් කරණය. එන්නත් මගින් ඔබේ දරුවන් සරම්ප, කක්කල් කැස්ස වැනි බරපතල රෝගවලින් ආරක්ෂා කරයි. ඔවුන්ගේ එන්නත් යාවත් කාලීන දැයි සහතික කර ගැනීමට ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න.
1: Something's changed with mum lately. You're not sure what to do. She wants to stay home. She can, with the right support. We're a small, dedicated home care team. Nursing, personal care, overnight stays, post-hospital care. We can usually be there within the week. One call, no pressure. We'll work out her needs together. Call Santa Clara on 02-811-8121. That's 02-811-8121. Santa Clara Home Care, care that feels like family. Station sponsor.
2: Looking to stay connected with the Hills Shire? Discover Hills.Sydney, your go-to digital magazine for local news, politics, events and community stories. Whether you're a local business aiming to reach a wider audience or eager to stay informed, Hills.Sydney is your platform. Advertise with us and be part of a thriving digital community. Visit www.hills.sydney today. Hills.Sydney, where community comes to life. Station sponsor.
3: You are listening to a Live 90.5, serving the Hills, Parramatta and Cumberland areas since 1992.
4: Alive 90.5.
5: Lung Confusion with Pammy.
6: Now on Alive 90.5 FM.
0: Welcome back to Lung Confusion. I'm Pam Rajapaksa. Other මම ලංකාවේ ප්‍රවීණ ගායනෙක් සංගීත ගායනෙක් වන වික්‍රත්නායකට උපහාර පිණිස සංගීත කීපයකට සමන් දෙන්න තීරණය කරා. අපේ බ්‍රේක් එකට කලින් අපි කිව්වා 973 වික්‍රත්නායකගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨම හැරුම් ලක්ෂණයක් වුණා කියලා. ඉතින් ඒ 1973 ජූලි 20 වෙනිදා පළමු වන සා ප්‍රසංගය හැව්ලොක් ටවුන් හි ලුම්බිනි රඟහලේදී පැවැත්වුණා. එම සන්ධ්‍යාව ශ්‍රී ලාංකික සංගීතයේ වැදගත් අවස්ථාවක් බවට එදා පත් වුණා. වික්‍රත්නායකන්ට විශාල අනුගාමික පිරිසක් ලැබුණා. එදා ඔහුගේ ප්‍රසංග උද්ගෝධිමත්ව ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්නා සංස්කෘතික සිදුවීමක් බවට එදා පත් වුණා. 1973 දී ආරම්භ වූ ඒ දේ අවසානයේ දශක හතරකට ආසන්න කාලයක් පැවති කැපී පෙමෙන සංගීත ගමනයක් දක්වා වර්ධනය වෙලා 2012 ජූලි 20 වන දින ඒ පළමු සා ප්‍රසංගයේ අවස පටන් අරගෙන අවුරුදු 39කට පසු වික්‍රත්නායක ඒ ආරම්භ කළ ලුම්බිනි රඟහලදීම ප්‍රසංග මාලාව අවසන් කරා. ඒ වන විට ප්‍රසංග 1450ක් වික්‍රත්නායක පවත්වල තියෙනවා. සා සමේදී ගායනා කරන ලද ගීත වික්‍රත්නායකගේ වඩාත් ප්‍රසිද්ධ කෘති අතරට ඒ සමගම එක් වුණා. අපි ඔක්කොම රජවරු, අපි මැරෙන්නේ නෑ, කුරුල්ලන්ට ගී, පොඩි කුමාරි හාමිනේ, තොටුපොළ ආයිනේ, මේ වගේ සින්දු අපේ සංගීත අනන්‍යතාවයේ අමතක නොවන කොටස් බවට පත්වෙලා හමාරයි. ඔහුගේ සංගීතය ගමන සා අවසන් වීමෙන් අවසන් වුණේ නෑ. නමුත් 2012 පෙබ්‍රවාරි මාසයේදී ඔහු නිල් කඳු යාය ඇල්බම් එක නිකුත් කරා. 2014 දෙසැම්බර් මාසයේදී ඔහු විසින්ම සංවිධානය කරන ලද විට්‍ර අඩස්සෙවිය සිය වස නම් උත්සවයක් සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සජීව ප්‍රසංගයක් පැවැත්වුණා. ඒ අතරතුරම 1973 මාතර ආරච්චි චිත්‍රපටයෙන් සංගීතය අධ්‍යක්ෂකරේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සිය මංගල දර්ශනය ආරම්භ කළා. දැන් අපි සවන් දෙමු වික්‍රත්නායකගේ තවත් සුප්‍රසිද්ධ සින්දුවක් හින හෙන රෝමියෝ. මේ සින්දු ගායනා කරන්නේ ඔහුගේ මුණුපුරා විනෝජා තරුෂ්කා. මේ ළඟදී රිදී රැයක් කොන්සර්ට් එකේදී ඒ සිය වෙනුවෙන් ගායනා කරපු ගීතය.

0: Tracy from Thank God It's Friday, where you'll hear the best black gospel music broadcasting from Sydney, Australia on Live 90.5 every Friday night from 7 o'clock. Also streaming at www.alive905.com.au.
1: Alive 90.5.
2: Lankan Fusion with Pammy.
3: Now on Alive 90.5 FM.
4: Welcome back to the Lankan Fusion on Alive 90.5. I'm Pam Rajapaksa. වෙනදා වගේම විවේකීව ඔබ වෙනුවෙන්ම වික්ටර් රත්නායකගේ මේ සිංදු අතරින් විශේෂයෙන්ම සකස් කරන ලද මේ සංගීත රසංගය වෙනදා වගේම අදත් රස විඳින්න ඇති කියලා මං හිතනවා. ඒක ඇත්තටම මාව මගේ ළමා කාලයට ගෙන ගියා කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඊළඟ සතියේත් ලංකන් ෆියුෂන් මගින් ඔබ සැම හමු වෙනතුරු ආයුබෝවන් වාසනාව.